0: දෙන් ඒනා මූණු කුණි කොල්ලි අදි මූණු හෙදි
1: ثم ادبر واستكبر
0: දෙන් ඒනා ෆරගස් දින අදි බොඩා වෙගතේ
1: فقال ان هذا الا سحر يؤثر
0: فه ඒනා බුඤ්ඤ ජාදුගරුන්ගේ කිබෙන් අයිස්ෆාවා ජාදුවේ කම්ගා මෙනුයි මි කුර්ආන් නුවේ
1: ان هذا الا قول البشر
0: ආදම්ගේ දරින්ගේ බස් කම්ගා මෙනුයි මි කුර්ආන් නුවේ
1: සඋස්ලිහි සකර්
0: නිකං හොර තෙමන් රස්කලාගේ ඒනා නරකය වද්දා හොසීමේ
1: වමා අදරාක මා සකර්
0: ඒ නරකය කී කොන් එච්චකං කලේ ගානං අංගාදිනි කොන් එච්චතෝයේ
1: ලා තුබ්කි වලා තදර්
0: ඒ නරක නාන්දා එව්වෙස් එච්චින්නු බහට්ටතේ අදි දූ කොෂෙව්වෙස් නුලතේ
1: ලවාහතුන් ලිල් බෂර්
0: ගෑග හං අඳා කළු කොල්ලයි
1: අලයිහා තිස්සාත අශර්
0: බෙලෙහෙට්ටෙවුමං ඒ නරකාග මච්ච ඕන විහි මලායිකතුන් වේ

0: ගඩින් හගඩි ෆස්මිට් අඩු සුම්තිගෙනවනී දිවි රාජ්‍යකයාට
1: IKEA presents
2: භාජ්‍යවර් හෙනයි

0: Kadimhar Nogadi Bavis net Tera Sekuntumi Tivirache, Kadimigadiga, Algunma Studio Vagutum Kuria Mikendani, Adugaraja Program. Emme furtau miedo mi balalani. Kirit Kuruana behe kaumi markazung israbhe nang amasko kembawa Kuruan programa. Me programa gulaitur maulumat hodal mammi harmi gulalani. Kirit Kuruana behe kaumi markaz ke program coordinator Ashekh Abdul Vasiu Mahrusa. Assalamu alaikum.
1: Alaikum salam.
0: Dikene ta halu?
1: Alhamdulillah.
0: Alhamdulillah.
1: Befon na has ko gengalgon min mi kenda emasto de program mi e ke unge asasi honor tan ganna de man takai gota mi befon e gota has program en anen fenna netima e befon na has ko gen mi kenda program mi den e program ko mesora ka mi qawaid taka filita taka sukun ada kora gota arabi adu mere ne gota den tashtida Quran gotta ka e kahala gotta den ko mesmin waraka on ganna de ne e program ge inshallah de e gotta isra vehinna ha se ko gin se da den da program ni na fare be fon na e kahala fursat de paneti ma de alkon men e gotta kit Quran be mal kazun e ge rimma nangwa ge e den da program gotta kalgon ni da wala
0: ad e ma me program ka bair me ge fursat me te kine to
1: I program galun mi halwan iulan kollaf e iulan ga innane hama linke linkun mi hama eplan kollevene denga moru fura balaru ga fansas pasaru matik befun algun mi badani mi ga bairu ve go tam mi kanala nyato
0: ade de waki sharutta ken e bahuri to ko beto sharutki
1: de maigan wati gana fansas pasaru mi mati befun ka bun Then me shawgari kan hunna be folka den waman enu kiyawan das koran enuta shawgari kan hunna be folka enu ne aden divesaka waman e kahala shawta ken hunna de anani ha bur shawta no e be ma ikala hen e me kiyawan me misal kan farita be folum sama kiyawan me akurta kiyago irangala das no e hori be folum mes ama e program inshallah faida gen dan en be ma anengin sasi shartek de gotuga minnani fansas fasaharu mati ke be kota bun yeta
0: ad ema me program ga bar mu ga fursat em fahu tarih ke ko pato
1: me fahu tarih ka algon me kanala fashara august de ha sabbi hoge e angara dua hoge ihe jangge kore kome be pura ka se anna hafta ge angara dua hoge ihe jangge ege ni sunga den haki ema ege kurin adi try kolle yanu shan algon menge me facebook page ge sama yola ne gota me istihar korai so yata den ge detwes korai so ah
0: den kine to me program kuri gendi ma ham chef mi bani
1: ad algon men kit koru me corona be hemar kazon israf be hinge na adiya kuligen genda program mi ega e tanuga sida ba israf be hinge na adiga ei miharuge male ke extra pe gena di miha ai kuri ke kit kurana be markaz ge bin dasta ai tanuga miharu inna extra pe gena di tanuga ba wa gota adono me wa ka de ke som me ani ha e tanuga mi hindunu menduru e kadi fanarai inakan inna ne kom me dua hek kom me ama mi big day se ge inna ne adi time bras pacha me kota bawa tinan mendur ekali fanaren kinaka me genda gota innane me isrobeng genadi da gota hama class kenda gota de alkanumen hama e befuna waka da kagin gota kan kore fe befuna sora bolu tar hibe libe e befuna foratu me kanta pa e kontinu
0: ad hema me program ga ane kiha baverin ne mihar barf ve to ko pa to me program al be mon an tarhe ba ke
1: ඒක අල්ගන් මේ අනේ මේ මවුලුමත් ගොස් කම් ගන්නවා නම් ඉස්කෝපෙන්ගේ එනා දීග සබතිබ්බේ වරගෙන බේෆුලොන් එහෙමයි බේෆුලොන් මෙස බාවිරිය ලබවානකම මේ අල්ගන් සදි හිසාවෙ ගොත බරානුලෙ රිසල්ටින් අදි සංගන බලන එහෙනම් සේ බේෆුලොන් ඉතරේ සේ බහුන්නේ ඉතිරියට සානෙහක බේෆුලොන් මිහාස් සම්පුන්නේ කම මේ අන්නෝන් මේ කොලොන් ඉස්කෝපෙන් එනා දීග බේෆුලොන් කවල් තමන්න ඉස්සකොලෙ
0: එහෙම මේ ප්‍රෝග්‍රෑම් එක බෑවරි වෙගෙන් මේ කියා කුරියර් මෙන් එබෙෆ්ලක ලිබෙන්කම කබුල් කරපන්ද
1: දැන් අල්ගන මගේ ප්‍රෝග්‍රෑම් එක බොඩම් මේ බලාගෙන එක අශාසි නමාදු ගස් ඒ කියවා සුවරත් එක බොඩ ආමක බලාලා සිනවනේ නියත ඒ ඉතරතම මේ නැනකින් සිම් මාද්දායන් අනේ මේ ඉන්නන කනාලාපා ඒ බලායකින් කියොන්ගේ මාද්දාය විස්තස් කුරුම්ගේ මාද්දාය තජවිද මාද්දාය කමින්න බලාගින් කියෝන්ගේ මාද්දාග මෙන්නනේ සූරතුල් ෆාතිහා සූරතම සූරතුල් ෆාතිහා කියවා සිම්මා දෙගින සූරතුල් දුහා ඉස්සෙගෙන නිමෙන්ද ඒ සූරතුන් නාසා හිසාබ ඒ බලාගින් කියෝන්ගේ බා දෙන් හිටස් කරුන්ගේ බා සූරතුල් අස්ර ඉස්සෙගෙන සූරතුන් නාසා මද සූරත් කොන එනමස් ඒ අසාසි නමාදු ගසෙගත මේ කිමනේ සූරතක වීම ආම් කො කියවා සූරත් වීම ඒ සූරතක බොඩක් ફોකස් කොප්පම ඉන්නනේ انت جويدو بلارغا فيليتاكا سكونا تشتيدا مخرجتاكا صفتاكا بودا رياي كلان من عدبس كمس وراكا جن ديوين من يدي فونغ فنورون ان شاء الله فوريا تارغو تنين البتاكا دين مي امتحان فرونغا سالغنا بودا ميغا بلالا في سربهنگ دي فرون بيما بودا بلالا في نا فورماتيو اسسمنتاكا بلا في نان هما كونتينيوس كون كلاس كندا ايروغا هما ebe from ss kon ebe from ekiva daskorunda membara e hunortan egeta daraja koreun kulaho ga ama gendan final intihana ninna ama e genda gadiga ama formative kon chikoramun dana gota summative assessment enno formative assessment ekani inna gota algon me kanala inna
0: ehma ke amottata ka to me program koriyam me gendani
1: මේ මේ වගේ මේ ප්‍රෝග්‍රෑම් මේනේ අනේ හස්තයක කොම්ම දොහක මේන්න නැත්නම් 23 ඔගස්තු මේ පශානේ පශායගෙන් කොම්ම හස්තයක කොම්ම දොහක ගම ඔන්නනේ ඔන්නරුග එන්හොත් එම්මස් වාන්නේ මේ ප්‍රෝග්‍රෑම් කුරියක් දාගියත් එම්මස් වාන්නේ දැන් බලාගෙන් කියවුම් ඉන්නානේ හස්තයක තින්දොහ දැන් හිටස් කුරුම්ගේ එද්දොස් දැන් තජුවිදන් එද්දොස්න ජුම්න පස්තුස් ගොතේන්න
0: මේ කෙරෙත් කුරුවාණා බෙහෙ මාර්කස්ගේ කෝඩිනේටර් ෂේඛ් අබ්දුල් වාසිල් මහරොස් මාලුමත් දෙපෙ අදුගරාජ ප්‍රෝග්‍රෑම් ගා දෙන් අගුන් මෙම් මේ හිමනාලනී බාතුලා දෝ ස්කූල නුවදි හාර ෆුර්මා ගුලිකෙන් කුරියක් ගෙන්දිම හම්සේපාවා හරකැත්තක මේ හරකැත්තක ගුල ඉතුරු මාලුමත් හොදාල් මම් මේ කුලාලනී බාතුලා දෝ ස්කූල් ගේ ප්‍රින්සිපල් ඉබ්‍රාහිම් රෂීද අස්සලාමු අලයිකුම්
2: වලයිකුම් සලාම්
0: ඉබ්‍රාහිම් රෂීද දෙත ಬರಬಡ ಮರಹಬಾಯಿಗೆ ತೊಬಾ ತೊಳ ಮಿ ತುಳಾದು ಸ್ಕೂಲ ನುವದಿಹ ಆರು ಪುರೆ ಮಿ ಮುನಾಸ್ಪತ ಗುಳಿಕೆಂಗೆ ತೊ ಮಿ ಬಾ ತುಳಾದು ಸ್ಕೂಲ ನುವದಿಹ ಆರು ಮಿ ಪುರೆ ತಾರೀಖಿ ಕೊಬತೊ
2: ಆಮೆ ಸ್ಕೂಲ ಮಿ ನುವದಿಹ ಆರು ಪುರೆ ತಾರೀಖಿ ಆಗಸ್ಟ್ 17 ವನ ದೋಸ್
0: ಹೇ ಮಮ್ಮಿ ಮಹುಗೆ 17 ವನ ದೋಸ್

අදේ මේ ඔනිගනුක හිමනේ තින් කමේ ආමක බයංකර මුහිමුකම අරුණෙන් ගබෝකරන් මේක ෆහතුගව උසූල්ත නගාෆ මිහෙරි කුරිමස් දෙන්නවෙහින් යුනෙස්කෝගේ රෙකමෙන්ඩේෂන් ඔෆ් ද එතික්ස් ඔෆ් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඉන් බදාගින් ෆුරතම කමක ප්‍රොසිකියුටරකු සමේකනි සොයකුල් දුමකි එයි ඕවර්සයිට් එකමකන් අලුන්වෙන් ගබු දෙන්න කුරාන ඒ අයින් තයාරකො ෆොන්න ඩ්‍රාෆ්ට් එක ඒක හමේකනි සොයෙත් ජහල්දුමකුන් එයි අදි ප්‍රොසිකියුටරු බෙදීකම කරේ ගබු දෙන්න කුරාන සිස්ටම් උන්නාන ඒවරෙන් වරුග දෙන් හෙදිෆ ඒ අයින් ජෙනරේට් කුරා කොම්මෙ ආගියුමන්ටේ කොම්මෙ සෙන්ටන්ස් එක ඒගෙ අස්ලු සෝස ලින්ක් දීෆුන්නාන ඒගෙ කොම්මෙ ලින්කක ප්‍රොසිකියුටරකු වන්නවාෆ ප්‍රොසිකියුටරකු බල්ලවාෆ ඒති වෙරිෆයි කුරීම හුරිහා ලින්ක වෙරිෆයි කුරීම ෆියවා ඒ ෆෝමෙ ජෙනරේටෙන් නුවන් මානෙකි ඒ ෆොනවා ෆොන්නෙති අවස්කොල් දුමට්ටක ප්‍රොසිකියුටරක සොයෙත් ජහල්ලාෆක ෆොනවෙන් නුදවේනේ ඒ ස්ටෙප් ත ෆොලෝ කුරන් ජෙහනේ ඒයි ෆුරතම කන්ත දෙවනකමකි ඒ අයින් එවස් හෙක්කක බදලෙන් නුගෙන්නාන අවුන් මනා හැමෙන් අන්න එවස් හෙක්කකන් ඒ අයකම් බදලෙන් නුගෙන්නාන අල්ගොනමෙන් ඒ අයි බේනු කොග්ගෙන් හෙක්කෙන් කෝටන් හුෂේලුන්ග බේනුමුග නූනියා අල්ගොනමෙන්ගේ ආගියුමන්ට් එකේ බේනුමුග නූනේ කෝට වකිච්ච වහි ගොතක ඉච්ච දෙක්කම සාෆ් කොද්දුමුග බේනුමුග ඒ එවස් බදලෙ ගිනසියා ඒ බදලෙ ගෙනාකන් කෝට ඩිස්ක්ලෝස් කුරාන ඔටොමැටිකුම් ඒ සිස්ටමුන් ඒති ජෙනරේට් වයරුග ඒ ඒ අයි ජෙනරේටඩ් ඩොකියුමන්ට් එකක්කන් ඒ ඉංගේ ගොත නූන් ගොතක ඒති ජෙනරේටර් නුකුරවෙන ඒගේ ඉතුර අරුන් මේ ඒගොත තයාර කරා මිසාලක මේ රෙකෝඩඩ් ඉන්ටර්වියූ එක ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඒ එන් තයාර කොෆිකම වඤ්ඤා නුනියා අරුන් මෙන්න හුෂලිෆ හුන්න මේ ෆොටෝ එවිඩන්ස් මේ අල්ගොනමෙන්ගේ අමිල්ල බේනම සාෆ් කුරේෆ හුරිකම වඤ්ඤා එකා ලෙව්වෙස් කමෙ කුරේෆුන් වකින් ලේබල් කුරවි වකින් ෆයිල් කුරවේනි මස්සලාගේ ෆයිල් තරයක වෙස් ඒ නුවන්නාන එමෙම කෝටා හැමෙන් ඒ දියුම කිවිස් එයා ෆසියකම කනුවාන එන ස්කෝටා හැමෙ දියස් আদি එහෙම් ෆරාතක දියස් ඒ ડોකියුමන්ට් බලාලීම් එම් ෆුර්තම සිගේන ඒයි AI ජෙනරේට් කෝ ෆෝර් ડોකියුමන්ට් එකක්න් මිකන් මි ප්‍රොජෙක්ට් හිංගුමග අල්ගොන් මෙන් PDF ෆී හුන් ක්‍රොස් නුකුරානේ ලයින් තකෙන් එබහුරි හා කමෙන් අල්ගොන් මෙන් නුකුරානේ ඒයි අල්ගොන් මෙන් කෝට්තකවෙස් ආම රයිතුන්නවෙස් දේ යගින් කම ෆුරතම කමක ඒ අයි බේනු කුරුමග අල්ගොන් මොෆීහුන් දව්වා කුරුමාමෙදු ගොතෙන් නිම්ම නිම්මුන්තවග ශරීරත ගෙන්දියුමා නොත මස්සදෙන් හුට්ටාදුමග මානයකි ප්‍රොසිකියුෂන්නා බෙහේ එවස් ඩිසිෂනෙන් නෙගුමුග ඒ අයි බේනුම නුකුරානයි ඩිසිෂන් නගානී ප්‍රොසිකියුටරුන්නා ප්‍රොසිකියුටර් ජෙනරල් එවස් ඩිසිෂනේ ඒ අය එක නුනගාන අදි මස්සලයාගේ මවලුමාතු ආම්මකොන් හුළුවාලේෆවා ඒ ආම්මකොන් හුළුවාලේෆ ඕපන් සෝස් AI එක මිසාලක ක්ලෝඩ නෝනියා ඒ බවතුගේ එවෙස් එච්චකන් PDF හුගේ එවෙස් මස්සලයාගේ ඩේටා එන් අලගොන් මෙන් නුලාන අලගොන් බේනුම් කුරාණී අලගොන් මෙන්න තයාර කොෆුරි අලගොන් මෙන්ගේ තෙරේගේ ඉෆෙක්ටිව් ෆෝරි සොවරින් ටූල්ස් අලගොන් මෙන්ගේ එවෙස් ප්‍රොසිකියුටරක හුද්දේ නෝන්නාන අල්ගොනමෙන්ගේ එවස් ඩාටායෙන් ඕපන් සෝස් ඕපන් කොම් මිහුන්න AI ටූලක දුමක කුරිමස් දෙන්නවෙහින් අල්ගොනමෙන්නෙන් AI බේනකොක්ගෙන් හෙක්කෙන් නූපද්දාන හෙකි බහේ තයාරෙන් නුකුරාන නුනී ගානුනී බාරෙන් හෝදුම AIගේ එවස් බේනුමෙන් අල්ගොනමෙන් නුකුරාන AI යකි අල්ගොනමෙන්ගේ ප්‍රොසිකියුටරුන්න එසිස්ටුවන් එහි තෙරිවන් ඔන්න එච්චයි ඩිසිෂනෙන් නුලගාන හෙක්කෙන් නූපද්දාන බාතුගේ ඉතුරු එකා ලෙව්වෙස්කවෙන් නොකුරාන මි ප්‍රොජෙක්ට නිමිගෙන් දායරුගා අල්ගුණුමෙන්ගේ කොම්මෙ ප්‍රොසිකියුටරක ඉන්ඩිවිජුවලයිස් AI එසිස්ටන්ටෙන් උන්නාන අල්ගුණුගේ පර්සනල් විෂන්නකි ඒ එසිස්ටන්ට් වානේ ඒ ප්‍රොසිකියුටරක එක්ගොත මසකෙ කුරා ඒ ස්ටයිලක මසකෙ කුරා එසිස්ටන්ටක ඉරත් කුරවිය දෙහර්තරේග අල්ගොන් හමාසකි හිසාවක් ගෙන්දියු දෙංගව බල්ලවදම අල්ගොන් මෙන් මි මසෙක ෆෙෂී කී වෙගෙන්තෝ අල්ගොන් මසෙක ෆෙරුම් කුරින් අල්ගොන් මෙන් ඔෆීහුග AI රෙඩ්නස් සබෙහ සර්වේන් හිංගින් අල්ගොන් ඔෆීහුගේ
ගෑගණඩක හැද්දිය පසන්ට් මෝසිෆුන් බෑරිවි ඒ ගෑගණඩක හුරිහා ප්‍රොසිකියුටර්මස් බෑරිවි බෑවිරීරු අවුන් මෙන්න ඒයි අදදාම් බේනුම්වා නූනි ඒ අය තයියාර නූනි එකම බේනුම්වා කම මි සර්වේක බෑරිවි ෆරැත්තෝ ගෙතරෙන් හැද්දිය පසන්ට් බේෆලොන් විදාළු එෆවේ ඒ බේනු කුරුම අල්ගුණ තයියාරව ෆෙබ්වරු ඒකෙන් දක්කා දෙනි අල්ගුණෙන් ඒ මේ මේ ටෙක්නොලොජි බලාගන්නන් අල්ගුණෙන් ප්‍රොසිකියුටරුන් බේනුම්වා වරු අල්ගුණ ගබුල් කුරේ ගතුග ඒකෙන් මේ දක්කා දෙනි එන්නමස් අල්ගුණෙන් ගබුල් කුරා ගතුග එම් මේ මුහිම්ම නම්බර කි ඒන්නු ඒගේ වසීදත්ත බේනු කුරුම මොසිෆන් ෂෞගුරිකන් හුරි මින්වරු আদি එව්වරම් විස් බඩු අඩ්ඩිය එන් ඉන්සත්ත මොසිෆන් අල්ගුණ ඒයිගේ වසීදත්ත බේනු කුරන් ෂෞගුරි හුරි කන් හුරිකම ෆාහකුරි ඒකමක එකමක අමල් අමල් කුරාන ඉරුෂාත්තක නුනි ට්‍රේනින්නේ ලිබිෆ නේ කම ලිබි ෆුරිකම විදාළුවනි හැම එකනේ ෆන්සස් දෙන්සත් මාරුණගේ මොසිෆොන් ඒක 29 පොයින්ට්ක තෆාතෙන් එබෝල එහෙනතෝ එයි මි ප්‍රොජෙක්ට් එක අරුණෙන් දාන් නිම්මසවබ අරුණෙන් ප්‍රොසිකියුටර් උන්න ඒ කි කෝචෙක්කන් ආමුකත ආමුකෝ ඉංගේ ඒ බේනුම් කරම් බේනුම් වේ එකමකු ඒ දාන් আদি තයාරෙන් නුන් ඒ ට්‍රේනින් ලිබිෆන් නැතිම එම් මරුණ ප්‍රොජෙක්ට් මි ෆර්මා කුරි ඒගොත අරුණ මගේ ප්‍රොජෙක්ට් ෆෂිගෙන් එවස් ලයිව් කේස් එක හැමෙන් අරුණ මගේ ඒ එක දෙවේනි අරුණ මගේ හුරිහා ප්‍රොසිකියුටරුන් එකම එකශිගම් වවර ට්‍රේන් කුරීම ට්‍රේන් කුරා දුවස් වර්ග තරේග අරුණ මගේ AI ගේ ටූල් ත ඩෙවලොප් කර මාසෙකත්ත කුර වේන එයා එක්ක ටූල් ත නිමි ටෙස්ට් කේස් ත හෙදි ටෙස්ට් කුරවම ෆහු හුරිහා ප්‍රොසිකියුටරුන් ෆුලි ට්‍රේන් වීම අරුණ මේ මාසෙකේ ෆෂාණි අරුණ මගේ රෝඩ් මැප් දක්කාගතුන් ඉරාත් කර වියා ඒ හුරිහා කම කුරිය මිය දෙයහරෙන් හදවස් තරේග අරුණ මෙන්න නිම්මාලෙ වෙන් මිකමුක ආමු රයි තුන්න අරුණ මෙන් දෙ කුර දෙ කුර හතර වවුද එබොයි ඒ ෆුරිතම කම කි මීහක හුරිතනගේ සවබුන් නුවත ඒ හුරි රශක්ගේ සවබුන් එ මීහක ලිබේ එවස් හිදුමතක අරුණ මෙන් තෆාතේ නුකුරානමේ දෙවනකමකි මි ප්‍රොජෙක්ට් නිමිගෙන් දායරු මිකමා ගුලේ හුරිහා ඉරිෂාත්තකේ දිවෙහි බහුන් ලිබි වඩන්නවානේ ෆෂායරුග අලගුණගේ මියත් තිබේ හොළන් අලගුණ වෙබ්සයිට් බල්ලවාද බැෆි අලගුණමගේ ඉන්ස්ට්‍රුමන්ට් එක ඩොකියුමන්ට් එක আদি මි ප්‍රොජෙක්ට් අබේ මොළු මත හුන්නානි ඉංග්‍රීසින් ඒ ඒ මිහාර ඉංග්‍රීසින් හොර සවබකි මිච්ච ඩෙවලොප් කරමුග මි ටෙක්නිකල් කන්තත්තකෙන් හුන්නාති අලගුණ මිහාර දිවස් බහ අලගුණ මසකතුක ෆුර්තම් මරහදාග දිවෙහ බහ තර්ජමා කෝ ෆියා අලගුණ එම්මේ බේනුම් වාගත මසකෙන් නුගෙන්ද වෙනකම අලගුණ ගබූ කරවේති আদি අලගුණ ඉංග්‍රීස් මහ බහට්ටා ෆමිරි එන්නමස් අලගුණ මසකේ කුරියක් දාවරකුන් දිවස්ස බදල්කෝ මසකෙන් නිමි ප්‍රොජෙක්ට් එක මසකේ ෆෂාගන වේර දෙහාර්තරේග හුරිහා ඩොකියුමන්ට් දිවෙහි බහුන් තිබේ හොන්න ලිබඩන්නවන් තිම්මණකමකි එවස් බේහලක එබේහලක අමිල්ලය ඩිජිටල් හිදුමතේ බේනුම් කර නේංගේ ෆරාතක වෙගෙන් අලුන්මගේ සර්විස් බේරන්නු අලුන්මගේ හිදුමේ බේරන්නු කර වෙන්නු හුන්නා අලුන්මගේ කොම්මේ බ්‍රාන්ච් එක වඩන්නේ වියස් ඒ අලුන්මගේ හුරිහා ඩිජිටල් සර්විස් එක බේනුම් කරමුග ඒ බේනුම් වා හිදෙරකන් කොම්මේ රයිතක වෙස් අලුන්මේ ෆෝර් කොත් දෙන আদি හතරවණකමකි ඩිජිටල් නූම් වසීරත්ත මෙදුරක හිදුමෙන් හොදුමගේ ෆුරසත් අබදුවස් අලුන්මෙන් ඔෆේ කොන්නාන අරුණෙන් ඒ දියේ නුනි අරුණෙන් ඩිජිටලයිස් වීයේ කියාෆා ඒ නුන් ගොතක කර්දාහක ලියගෙන සිටියෙන් හුෂාලියස් අරුණෙන් අදිවස් බලය ගන්නාන ෆෝමෙන් හුෂාලියස් බලය ගන්නාන එන්නම අරුණෙන් මි මසක කුරණි ඒ වරන් කුරියගෙන් ගොස් ඒ මි ඩිජිටල් කො කුරවේත ඒකන් අරුණ වර යගින් අරුණෙන් බදා රාජ්‍ය කි ඩිජිටල් ලිටරසි වරම් මති ගවමෙන් එන්නත අරුණෙන් ගෑග් ගණ්ඩක මේ ඉන්ටර්නෙට් පෙන්ට්‍රේෂන් 71% වර මති එහෙම වි මාලගොන් මෙන්න එහම කොකම මිකම් වෙගෙන උදා මේ හුරිහා වාහකයේ මේ හුරිහා කමගේ බොටම් ලයින් එකේ අවුන් දන්නවම් වෙනුව වාහකයේ කි AI ගේ හිග අලගොන් මෙන්න මවුදුමත් හොදි දාන කංකන් තර්තීබ් කරවි දාන ලියුන්ත තයාර කරවි දාන දිරාසත කරවි දාන එහෙන් නමස් ගොන් නිම්මානි ඉන්සානු ගොන් නිම්මානි ප්‍රොසිකියුටරුන් ගොන් නිම්මානි ප්‍රොසිකියුටර් ජෙනරල් අලුන් මෙන්නේ AI එක ඩිසිෂන් නගා කරේ ෆුරසතෙන් නුදේන
ade arunu mi project ge masakke fasha gen mi midia fasa haren hadu fas mahen hadu maaf kara fas mahen hadu hotrega arun menna miha bodu kame hagegatu ga tibehlu me dalunu website vannawafa pgo 2.0 ge page vannawafa ballawale vimenge arun men koffa hori masakketta ade hama ea kolon faakul dam beenu mi project a be evves masakkate ei project ga algodmen liume taiyar kurum ferigen as procurement ke kamaka hame danden evves masakkate website narayan hunnan algodmen rfp enerunas algodmen ge budget committee decision ne gies point marks dinas huriya tafsile migen feni wadan noan algod beenum wani warad def fenna gota sual otiya sual ka jawabdari veve gota mikan kura kure midanne hen fas fas duas terega miha bodu kamen algonu menna mikurewani warag gida befulunge ehitrika mak avun huria befulunge namen nudernawana e befulna ngene e befulna ki kom befulna kan he jumla gotegga e huria befulna avun warabada shukur dannawan hasako mikamu galgonda ekko masekko deba algonda ge tima avun warabada shukur dannawan enos avun waras serious ko warag ufalaik faakulla menwa ekkamen miyodebe arunuge shukuru ada kuran emme furtam hagigatu ge jeheni arunumge rice rice arunu mimasakatu ga manikpana mi ha hisaba algonu wenna mi ha hisaba migendoni algonu wes adi algonu fihuge aruna ko masekura teams gabu kura gotu ga mikama rice algonu wenna debbe ebbardumu arunu mimaseke feshiru ga furtam vivahaka arunu meng mikama behe befonna dekiru ga furtam emme furtam salgonan ga suwalaki kining e budget hodani kontakun em fasa hodani miki aguhyo kame nuune mikamen eha passe ek nuane liyele vedane algun menna eka miya beenum wane warab bar fasa kining ekan kurani algun me furtama visni algun menna ko masake kura algun menna ehi teriva algun menge ehin partner unna ko masake kokgen e fasa hodan ennamas ekan raisa engivadan hisabun algonda evahaka raisa denna vita salis aggadi irtre galoda fasa hama jessa devvi eduas edihin haddwa devvi ma miya dalgonu misava di ekan arunu ga namuga algonu go fegu huria mazfu ga namuga war shukuru ekama ku miya dalgonu fa kuran e ekan yevesnu arunu hama fa hakollam beenu ve mi fursat libunima arunu mi magama hawalwe huwa kuridu arunu raisa dennevin raise arunu men ofihu ge mazfu nge musar bodkod den algonu bara beenu me arunda ekan ko devare rais vidalu ko devaname arunange ofiyuge arun ummid kuri varavure stangalan ekan rais ko devva fawati ekmattakaves arun miyadu arun men huriha emmenga namuga arun huriha mazifunga namuga raisa varabada shukru danna musar badako dinun ekan jennun arun menge ofiyuge infrastructure angalako masekkatako mahal rangalako mun arun menna beenum vi budget wes arun men denne varaka rais turu ko devvi ege sabun ofiyuge working environment varabada balta genay fehuri adivestani genayamun irat kurviya ekam wes furihama van hama ya kungal faakol dam beenum ve arun menge arugonduge daru fashion ero arugondu kuram beenum emme boda beenum ve ekanta arun menge mozifun ke mental health rangalako kurumattaka kantata ke kuruma ekam avves hama algun men ithuru budget beenum vi e budget sai samajessa devvi miyadu algun men ofiyu ki huriha mozifunna ki prosecutor na administration na huriha mozifunna ki rajyam beeruge tajirbakarunge tamri nayaku mental health first aid train vifati vi mozifun algun faru rakama hak faakura ade algun vaahak nimma kurin algun shukuru distu algun ha faahakollam beenum va ebbe hloka iturang e bohori rice ge iturung ei raisul jumhuriya ofiyuge digital transformation sector strategist siya halil aruna baragina kankamuga ehi teriyada annai baragina lafa devvi ebehlage expertise aruna warab bodam mikamuga beenum kurin ebehlage bi ai expertise ebehlage digitization expertise uriha expertise aruna paun beenum viraku aruna beenum vi ehi terkam devvi ekamattaka aruna siya habes warab bodam shukuru dannawa ಅಳುನು ವಾಹಕ ನಿಮ್ಮದಾಣಿ ಅಳುನು ಮಿದಣ್ಣವಿ ಹೆಂಗ್ ಮಿ ಪ್ರೊಜೆಕ್ಟ್ ಕಿ ಇರಾದು ಕುರವಿಯ ಆಯಿಷಾ ವಿದಾಳುವಿ ಹೆಂಗ್ ಅಳುನು ಮೆನ್ ರಂಗ್ ಅಕುರುಂ ಫವಾಲ್ವೆ ದುಹೆ ಮೆದಕಿ ಮಿ ಪ್ರೊಜೆಕ್ಟ್ ಇರಾದು ಕುರವಿಯ ಮಿ ದೇಹಾರ್ತರೇಗ ನಿಮಿಗೆನ್ ದಾಯರುಗ ಅಳುನು ಹೆಂಗ್ ಆಫೀಸ್ ವಾಣೆ ಮಿ ರೀಜನ್ ಗವೆಸ್ ಅದಿ ಅಳುನು ಗಬುಲ್ ಕುರಾಗತುಗ ಮಿ ದುನಿಯೇ ಗವೆಸ್ ಎಮ್ಮೆ ಕುರಿಯರಾಫ್ ಎ ಪ್ರೊಸಿಕ್ಯೂಷನ್ನ
alon tibe fong alon prosecution mihar tibe fong alon ayak ti masek kurabba gota kurabba kama banya sarukaro mihar alon debba gota ehi terikan debba ebarun debba kama banya alon do erat kurviya de jagin kama ki kuriya miya dehar terega alon mengge prosecution service rajye prosecutor general go fiya ki mi region guys adi mi duniya guys fahak kolleve emme kuriya rafa e prosecution hada dename shukriya.

0: ගෞමි සලාමම් හුරිහා බේෆරුම් වෙස් කොළ තෙදුවඩයගතම දන්නවා.
1: Ladies and gentlemen, those who are able to, please rise for the national anthem.

0: ඉල්මි නුරුන් හිත්තං ආරෝකුරුවා දෙදුණියගේ වාජ්‍යවරිකම මගු දක්කාදේ.
1: තුළහෙෝ ෆුතුන්තෙරි උෆාවිරදිරුල්මකක් රාස්ථා ෆහිකොත්තේ.
0: උම්මීදු ආකොද්දී එකනිවරිකං ෆිලු අදේ.
1: දිවහිරාච්චයගේ අඩු
0: එංහා සතරසයක සාලිස් නුවෙක් කිලෝහට් මීඩියම් වේව්
1: අටිහ නුවෙන් මෙකහත් FM බෑන්ඩ්.

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගහෝරි නාමකායක TikTok challenge වෙස්
2: කොම්ම ආතිත දුය කරේගන එකර ජහර ස්ටෝඩියම් බබතු
1: ඉස්ක්‍රීන් එංහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හාටස් මීඩියම් වේව් අදි 890 මෙගාහර්ට්ස් FM බෑන්ඩ් ඉන්තිසාර කොල්ලවා
3: Mama, halu kihine?
4: Alhamdulillah. Darifulu menge halu kihinetta.
3: Aharam me srangal. Mama konka metta ti kollani. Gene mama aharam ingata.
5: Mama ti havur kon ulen kamne. Aharam ti kan kolla fano.
4: Darifulu meng ha darangade. Tiguta mama gatan yas. Mama halu balala. Mama ge kantatta kolla deti. Mama varang ufave.

0: Sabe, hay vehículos, a lo mejor da cuenta que tiki tiki dan, como si cuenta con de si cuenta un ticket, tin si cuenta un ticket carnet tiene, que
1: Y
0: hay
1: de aquí ya
0: vehículos,
1: casi cada pena
0: mira,
1: va a mi barra cadete.
0: además, mi, a lo mejor tenemos leche que queda, bien, me sabe, gota, a dos arre, que haga, me sé que de barro, que tal y juzgurán, ma, cuya, más burro, no, co, samsara, cuya, samsara, lo malo, fast mirror, fast mirror, samsara, no, ni, pa, misa, diez mirror, fast mirror, pa, me den ahí, samsara, sa, samsara, dinas, sama, rango, lo malo, lo que vi, es que, cuya, barro, de, basa, chile, palafa, mi, mumbar, fudena, carne, de, miga, me den ahí, que, film, madu, ala, mate, que, curta, como, da, mi, mumbar, දව්වගෙන් දාන අදහස් වලට එක දිගුවගෙන් දාන මිසක අග්ගඩි නුවගඩි දිහගඩි වල එක කුජා කුඩකමුණු දාකම වෙන්නාම ඒ ෆෙම්මදුවගෙන් අදාමන් එහෙමම ෆෙම්මදුවෙන් ඥාම දෙන් ජෙහෙනි අඟයන් උපවේකම වෙන්නා මම අයිවි කුලෙන් ජෙ අයිවි කුල දෙන් ජන කරන්නේ දෙන් හේ දෙන අනකම කී යවන හිවනි වලගෙන බෙවෙන එක දමන කරන එක ෆෙම් ෆොසිල් හොඳතෝ දෙන් ෆෙම් ෆොසිල් ආයරුගා දෙවර බා රිසර්ච් සේදි ෆෝර කමෙන් මිත කම කි අය තු ෆික ෆේම් ෆෝ තෙලි මොගේ කියා කත්තෝ ඒගේ මන්ෆා ලිබෙනි එත එ මන්ෆා ලිබේ ඉරුගා ඒ ගවන හිවන එක මේ බේස් බොයෆා බේව අසර මෙයා බේස් දානේ පණත්තා දාන දැන් ඒත් එක හජම් වෙගෙන් මේ ලේකට අන්න ඉරුගා ඒ අසර කුරන් ආමෝතිගේ නගානේ මදුවෙන් ෆනර් මෙට දැන් ආමෝතේ විහි බෑගඩින් හර නගානේ එමයි ෆුර්තම බෑගඩ ඉරුගා මෙන්නේ බේස් බේස් දීෆදෙන් එන්න පුරතම බෑගඩිරුගා ෆෙම්ෆෝදෙන් හාකාදුන් එක මස්සෙන් නොකරන්නේ ෆෙම්ෆෝද හාකාරුගා හොන්නනකම සමාකම් දෙන්නේ කත්තකේ ගහොඩ එක්කම කියේ එක මේ ඒක බේරු කොන්ජි හැනි ආජාගේ ෆෙන් එහෙද මෙදන මේ ෆිනි කුරි ෆෙනෙන මිසා ෆ්‍රිජුන ගාෆ හොන්න ෆෙන බේරු මෙන්න කුර වෙන එක තන් කොල පොඩන් කුජ්ජා ෆිනි කුද නැෂ කියාවේ ඒක බව දෙක එක කුජ්ජා මාපුඩන් හී කරවන් ෆරාපිය මේ බව දෙක මේ හරිගණුම් අන්න තුරුතුරු තන්න නේද තුරුතුරුගේ අස්ස මේ අන්න සවකී හරිගණුම් උපදම් බේනවානේ හූණු එමෙ වාදක හූමු ගෙතනක හූණු ෆෙද්දීම හතා හූණු ගතතාවා තංකොල මඩු වේලා කනක සුං ගදවන වාකේ කික මේ ෆිනි කුරි ෆෙම් බේන කොන්න එමෙ ම මිග බේන කොන්න නම ආමක ඔර්දෙන් රාජ්‍ය වෙජියාම එක මේ ඉස්කුරු වන්නානේ ම හූණු ෆෙන් තද තම දෙන යා ෆිනි ෆෙන් වන්නානේ දැන් ෆොටෝ ගොන්නානේ අස්සු ලුකු වම්ගේ වාකෝන කතා ෆනා ෆිනුගේ වාකෝන්නානේ එම දෙන එකම ඒ දෙන බොඩක් මේ ෆිනිගම් තෝග මසක වින්ට ඉසාවක මේ ස්ක්‍රූ දුක දීම සන්න ෆිනි ෆිනි වෙන දතන නේම කන්න ඒ බොඩ එක ලුක් වම් නු තාපනා ෆිනු ගවා ගන්න මේක මේක මේ දෙන වයිසකි ෆිනි කුරි ෆෙන් බේ නු කර වෙන බේ නු කොන් ජේහනේ තංකොල මේ ආදාගේ ෆෙන් නු නිය තංකොල හුන් කො හුන් ෆෙන් එද දැන් කොම කුජ්ජායගේ මේ හුන වල ෆෙන් ගේ හුන් මඩ වංජේ දැන් අනෙක්කම කියේ ෆෙන් හාකාරක මුලි ගය කරන මේ ෆෙන් අලං කියන්නේ ඒ ෆෙන් බේනුන් හාකාරනේ මේ නික්කුරි යනු නියම කරදසුක නොනේ අයතරු ඒකත හාකාර මෙජනක මුලින් මිහා ෆෙන් වල වාලිම සක වගත කි අනෙක්ක ෆිනි බොඩු අනෙක්ක හුන උපද්ද ෆෂාෆන් එමෙම බෑ දැන් කුරුක දෙන්නම යම 30ක මිනිත් හාකාරලාට ආදාගේ ෆෙනු එකම දැන් අනෙක්කම කික බෑ ෆ්‍රම් මම ෆෙන් කරවක මේක ෆෙන් ෆොටි අලාෆ බාටන් නික්කුරි එතකොට එවද එක අසමිගේ වෙනම කී එක මේ හුණු බේරදියෝ ආයවන් හලාගෙන බේරදියෝ නේදතෝ එහෙන් මේ වද එක එහෙන් මේ වීම එක මේ ෆොටෝ එක රැලි වද එක හුණු බේරදන් හුදු වණතා එක ආයවන් හලාගෙන දා එහෙන් මම ගොතුන් මේ ෆෙම් ෆොටිගන් අලා පෙවුම් රාලෙනවා ඒගම එක ෆෙම් ෆොද මේ හා කාලාෆ ඒ ෆෙම් ෆොත නෙගු නෙගුන් එක ඒක රංගලි බැගඩේ
1: එම් ෆොටිකොල නුබාව වෙනුනි කපකොල වෙස් නුබාව
0: වේද ඒ හාක හාක හරි කනේ මෙර හල වණ එම් කම මිසක හූණු මිස දන්නව මේ මිසක මේ දන්නේ දගණ්ඩ වෙච්ච මිසක හූණු වෙච්ච ඒටි පිණි කොඤ්ඤාව අගමෙන් එක ෆොටිකොල නුබ බාව වණ තියකෝ පෙන් අලලා හත තිබේනිතා ඒ එක ආයව වෙගෙන දාන්න තා එත හූණු හූණු මච්චාරන්න එක ඒ ප්‍රෙෂන් අසුයි එම ඒකතන් ඒ බේනකෝ දැන් බේස් දැන් බේස් දෙවෙනි හුම් බේස් විද්‍යාව එම් එක ගිනවෙගෙන දෙන්නේ ෆස්ට් ඩෝස් සර්විස් කඩිරු තලේ එක ෆස්ට් ඩෝස් ඒ බෙෆර් වාදේක හුම් මඩනු වාතියේ හි වෙගෙන් තංකොල ගිනේ මිස් දෙවෙ බෙෆර් ඕවර් ඩෝස් එස් දෙවෙ බෙෆර් හම බෙෆර් අම්මා ගිනෙන් දෙවෙගෙන් ඒ බොල ලිවර් එච් හදා කෝ ෆේස් එත එම් වි ම වර මම කමෙන් එක එම් එ හදේ වර හතර කොටින් එම් එව තේ හගරින් ඒ ආම් ගොත් එක දෙ එච් එක ඉතින් ඒ දේරුස් මෙන්න නෙවි ඩංගල ඩෝස් දෙන බාන ඒ වාගේ පෙස්මෝග කී වල තෆාත් වෙච්ච මේ එකි ෆුලි හොනා එකි වර හොන්නානේ ඩ්‍රොප්ස් කියා එච්ච හොන්නා සිරප් කියා එච්ච හොන්නානේ දැන් ඒක මේ

0: ප්‍රකටම
1: අද අදි ඒස්තුවාලයි දැන් බේනු වනි අනේ ඩොක්ටර්ස් වල කොල්ල බේනු වනි බයි බේ ෆුලු බයි කුඩ කුදින් එහෙන් ගෙංගුලේරු අනේ එබ ෆෙනේ හම බකුන් දෙයිරු දැල් ෆුලු රොය රොය ඔබව සම හම දේනි දේනි දැන් හොඩු ලෙවේනේ රොය රොය ගොස් සම්මුලෙන් ගිස් ලෙවේ මුං ගොස් දරි පුළු හුන්නානි වානෙච්ච වෙපා එහෙම මිගොතක් කුඩ කුදින්න කාන් දෙන් උලුන් එයි කොන් කහල කමෙත්තෝ දරිපුළුගේ රුහුමු ගතෝ කාන්දේන් වී ඒ දරිපුළු කාවරක ඒරකු එහෙන් වුණේ හම කු ගඩිදි හුණිය කියාවා දරිපුළ කාන්දේන් වා ගඩීග හම ගදකමු ඒගොතත්තු කාන්දේන් වී හම
0: ටික සීදා ජවාබ කියම දනවා මේ නුරුහුමු කම කුරවාක නුවාන තදත්තු දැන් එක මී එක මෙහෙන් දෙන්නේ සවන සිංගේ එක අද අවන් මෙහෙන් දෙන්නේ යාපස් එකම නුවේ සිංහා දාන ගත එපාව කුදින් හම අගන හොල්වාම සෝලේ තෝ එක මම මම හස් බුණානේ මීන මෙ අගන හොල්වාද දෙදොස් සිජ්ජ බුණාන නේද තෝ නෝ එම්ම සජ්ජස් බුණාන දෙන් හැවි ම ඒගේ උඳගු හම බේ වෙන්න පුණා කිලපාන එකම කො මීක එම් මනවද කි එක අනේ එකුදින් කා හෙක්වාන ගොත්තකින් හෙදුම් කන්නේ නුනියම එක අමිල්ලය කාන ගොත්තකද තෝ මම මිසගේ හෙදන එක ගොතකි එක මී එහෙ මියු නයික කෙව ඒ වගේ කිකම් දරිෆුලන් හැම එක දරිෆුල කාන්දේ වගේ ගොතේ ඔගඩි හැම සැවිය වගේ කික කුජ්ජා කරන ෆෙන්නා එහෙම මියුන් කාතන වෙස් තේ කුජ්ජා මියුන් එක මී කුජ්ජා දෙ අදපකේ එතෝ එක තවක තනක බාන්දාගේ කාන්දේ ප්‍රශා ෆියාම තැනකම කි ඒක එකුදින් කාන්දේරුග කොඩ කොජ්ජ හැන එකුදින් නස් තු කොලා කායික්ස කුලදා කන්ත කොදන් ජන මක හැම එක ෆෝන් දක්කා දාගෙන ඒ අඟ යන් එච්චිතක ලුන්නේ නුන් කන්නේ මේක මොහෙන්නේ කිය හැමෙම එකුදින් මෙසේ වෙජේ එක කායචි කොරකො ඒක අක්කාතලා ඒක හුන්න කොංගෙතකතෝ මේ අතන් හඩි වෙසද කොමසරගේ බි දුක ලංජ කන්නේ එක තන් හඩි දාත කන්නේ පොඩ එකත තුණු කුර වෙනේ දැන් ඒකම තන් හඩි වෙස ඒක ඒ අමිල්ල ඉතුබාර කාණ ගොතුගේ ඉතුබාර ජී කන්නේ කුදින දස්කොද්දේ දැන් හැම අනෙක් තන තනෙක් මේ කාණ කාබජී ඒක එච්ච අමිල්ල නගයන් කාණ කාම සස්කොද්දේ නතෝ
1: දැන් අදි ડોક્ટર දෙමෙ ફોન දක්කාලාගෙන් ඒකට බයි පාරෝ කාන්දේ වේද ඔකේ කාන්දේ වේද බලන් දෙහෙනේ දෙත්තු කොම්ම වෙතේ ගොතකු එකම කුස් මිහාරු වර මිහාරු මි ජමාණුක වර බොඩක් පෙන්න මන්දර වර ගින පෙන්න මන්දරේ කුද්ද කුජ්ජකු හැම එම්ම පුර තමයි විශාලක 6 මන්ත් වරක දෙන්නේ නැගෙන දෙත්තු ફોન උග හිපාටාගෙන් එහෙන් මුන්නන් අනේ සශා ඉරුම් වෙසිගෙන් දරිපුල ඔත ෆෝනු දීප හුරිහා හුරිහා කා කොම්ම ගඩිය ගොස් දරිපුල ඔත ෆෝනු දීප බහට්ටයි කල මම්මා යලනි යලනි කල පුලිය
2: කනොන්
1: අද ස්ක්‍රීනින් ටයිම් මෙහා බොඩක් දීගෙන් දරිපුල කාන්දිනු එයිස් කොම් කාල කමෙට්ටෝ දැන් මේ එයි දැන් අලුගණු ගෙම් පහුගේ සුවා
0: ස්ක්‍රීන් ටයිම් එකේදී අවම අනේ කා නොදිනස් අවමෙන් ඉහා ගනේ මේ බේන වෞතු තකෙන් නු හයතු කේකි දැන් මේ අරණ හේක බේන වෙරින් ෆෝන් දක්කනේ එක අවහන්නි මම කරන්න කියලා ෆයතෝ ක හොරියා බේන ස්මියා දෙම බිසී ත මම්මස් වසීෆාක පප්පස් වසීෆාක ඔලේක එක ගාඩි නෝ නැති කන්නේ පොඩ එහෙන් හෙදෙනේ දෙකම ඒ ගෙහින් එදීම බවද කි බය වල ගින ෆාරන් මේ දිමාවක මේක මුහම්මදා කුරුගේ බය වල පොඩ දවන් කුදින්ගේ දෙන් එක ෆෝන් දෙකකින් ෆෝන් උන් ඉවෙච්ච එකකින් කියාපන් එකමක මීයක වාදකම් වීම වර්ගින ෆර ඒ බඩ වන්දක හම වර්ගින ෆර එක බුණාන මේ කුජා ඕටිස්ටික් නුනියම් එත ඒඩීඑස්ටි එස් වන ෆර එකම හයියතු මේ බලාරක ගින ෆවදක ඒ කුජා හොරිය අයරින් හොරිය කම බරබර වන හැම කෙන වාහක බිනු දක්කයි දෙන් කුජා මේ කියා එච්චකින් ඉන්න ගින ෆරන් ඒ ෆෝන් උන් අඩුවේ ලවයේ නුනියම් මදහේ වියස් නොනේ යාම එක ඒකින් කියා 1 2 3 කියා ෆන් එකම
1: කොට ආදී හැම ගිනපාර ස්ක්‍රීනින් ටයිම් ගිනවා කුදින් මි ෆෙන්නනි ඒ තීග ඒ දක්කා කාටුන් උග දක්කා උස නෝනි ඒග ඒ දක්කා ගොතක වාක්‍ය සුන්නානි ඉංග්‍රීසි වර බොඩ වාහක දක්කා නේ හැම ඒකට ස්ක්‍රීන් ටයිම් ගිනවා කුදින් දැන් එහෙම වෙයිම
2: අහුම වර බොඩ ශුක්‍රියා ඉංගේ තවර ගින බේෆලුන් කියුගේ බ තිබ්බෙවි
3: ಕೊಡ ಕೊಡ ಇರ್ಕೊಳಕು ದೆಂಗುರಿ ಸಾಲ್ ತಗಾಯಕ ಬದಲ್ ಕೊಲ್ಲಾಣ ಇಂತಿಜಾರ್ ಕೊಲ್ಲವಾ.

0: 돌아해요. 돌아해요.
1: 디베라 제가르도 미마구트 코리아 미겐다니 돌아해요 프로그램. 프로그램가 알원 메나이코 미네비 인디라 간디 메모리얼 호스피탈 게 코다쿠 딩게 발타칸 하사 닥터 아흐마드 파이사. Mirega Mauluaki, Kodakudinang Amuko Jehe Balta.
2: TikTok Mederico by Befulung Basual Kura Vangeto. Befulak Vidal of Murnani, Alugundu Gedarifulu, Abadu Kambenum Vani, Garudia, Bata, Ding, Limbokole Jehima, Kala Kama, Fruits were a Nuka Kama Muti. Doctor Kiketo Befla Vidalvani, Garudia Bata, the Marangalu, it's a common Albumina Gabul Kureveni Geto.
3: आज गर्दिया बता हम आराम लोचें गर्दिया बता कि एक माने कि मैं खाए ची होना हाथर उबाए देतो एक माने कि कार्बोहाइड्रेट प्रोटीन सा फैट सा दें विटामिन्स दें होना ने फिर उनको बता एम एक तो बता कि मैं गर्दिया बता काफी आम मिगे मधुआन तंकुलेस मधुआन इच्छा के ना विटामिन्स के बाय करने मैं बता कि कार्बोहाइड्रेट्स दें प्रोटीन सा की मस्ता दें एक होना फिर उनको बाय को देतो Then a vitamins ke bag a bam behind it and now I have a commiss a good commissar, meva, retal cardi colonia, five crocum, a baham just in the end. Then mega, I want to hear any meva me crocodineca, ada cura iruga, where I'm come a canning a meva togera, waki wakin deco. Letto, mea bakung hadar, gina for me than a metutura, bakung hadar, me gina for me vada kick a kitten a colafa. Mee raham itu annani. Eka mako ega batal juga. Kudin na eka mii meva ya fardakura airu ke orang orang nengah. Waki waking meva ta taskol dapat deh. Nona em itu terus. Then faham faham aja sekarang ni eka ku jangga at ami amilde naga agen khan deh. Fara airu ke then bodang hama foti kota dinung karnye mii orang kali. Then hama ego tang je karnye mii je ke hemi mas meva ka. Ingat tu. Mii orang kerja faham deh mii eka. Emiun meva itu ka, ekujanu sepele meva ekujo mienya kahatan nulis. Deka ekam ekujanu je meva kahang. Ema by far ekal me emiun nukulak me ekurukudin bara nukulang ulen. Ekurukudin kahre ecce bunma upure bora dangali ekujanu manzaru dekunkan. Erunkan ne bora ekujanu kopi kokin nama se kahang ulen. Eto emi maska school tu ka, besonna na bora gina fara me fruit day ecce. Eto fruit day ecce sobe ema ekakan takunkan ne me bora ekurukudin ka meva kioma ada kureven. Then me meva nuka itru option tak dinu erang ko tenu na mista ka medan nevi me mune ka nu to ka aw me kya khusan ech ka me ka fiata ali ka na eta echi ekala ekudi meva nuka ni kya fa ah then an ka kuj banha ja ne kya fa echi dinu me sala nu ema e option di gane nu an e kha gadi wala jen rules ke honna wa ke aw me kya ground rules eta Eh, mereka juga jeher ni meva, kemasa, wakil masa yang usung kuriyes. Donkey usung kuriyes masa ni, kalau donkey juga bahkan ni.
2: Eh, besar bodoh.
3: Eh, wajar kita, mi packet mohon na juice packet juga, packet usung kurma boleh. Maranggalu mana donkey juga timbang febakies. Eh, gini di mana maranggalu ecchi, maranggalu bahasa di mana nutrition ni maranggalu mana. Eh, mi ma, egota bidan mi ka hadwan, mi meva kia muka deh. Meva me ekkuta kasen nuka nyam engkuta sedidan sa ka me juice sedidan milkshake sedidan noniya meva ko me engkuta ka ka chitra lage me sedidan eka ko ta meva eka ko emme nagali
2: hama amakani den darfla khan den muga badal ga mamma ves bappa ves muli ge emme ves khan vi edetto kudin den dakka ge shaha ma ge sawal ek boy karne ge
1: tiktok ka belun tere ko be sawal kore bae ku den kyas barunwani ki vegen to eden barudan ituru kuran kureveni kon kametto e
3: Mee baru dengan kebawa tu ki, ane mii, awan hiwan ni, gina far, awamena dakkang anna kudin ge teren ka baru dengan mungkin anna kudin na ge, awamena baru gina far faga waka mii, awamena benua wara baru nu, itu, eta faga tu kan nengge asuk baru nu huma, mian misalnya mizen nabi, eka mii, ek emmen awat tu ki kira kardu kuhunna, rongu tak kita maaf, mizen, chart tu kuhunen tu, itu, mizen baru deng. Eh, orang itu kan ego tu, danyam itu ni ramal. Ingat tu, misalnya mereka, biasa tiga orang itu dengan mereka orang itu kan ego tu, peral awam macam ni. Ya, ego tu danyam, mistabat danyam ini ramal. ekam misa erongun adonga me vettinnyam e of course ane midenavi e kala barudun davwani eto noniyam e rogota faala macha dennyas ekam hunu de e mabada barawani edugo besa kara amige me rangalgota kiyama e daagota diun e me daagota daairuga bayin umurto ko eha bodaka barennu mana ayetuwa masa mi omai ufam vegen furtama jetin maska komme ma kilo je gina faal eto ekam ehennenu mana mi umurun de aharutin aruga e bawata ki ए उमर के आने में एक दिन के आओ में क्या ग्रोथ पोटेंशियल ए बायस संकल दबवान देखने का मैं एक दिन के हेलीफेल्ड में बायस संकल गिना वान दोस्त को उगले दो दो फोल अब दो दो दो ये आगो में तो बाढ़ कुन्नत है ना तो ये माँ कहाँ को में तो कोले अंधमुंडा ने ये माँ मी का आने मी कुछ जाग सी खातो बदल मटका हमारे के ने बन जाए कम की मी बारू जाने नो එහෙන් බාගන්තස් බලන්ජේ මිසක දිගුමින් බලන්ජේ එකුජ්ජා උමරා ගොලේ කොන කුරුවේ කත්තක් කුරේ වේත බලන්ජේ දෙකුජ්ජා රාළු එච්චි කාතස් බලන්ජේ එගතෝ මෙහා මිසක කුජ්ජක බරවේ දාන අනේ මේ හකුරු ගින එච්චිත බෝගෙම සෙතෝ මෙන්න මේ හකුරු ගින මේ මිල්කා හකුරු ගින ජූහා නොනියා චොකලට් කෑගෙන නොන කේක කවුද කෑගෙන එගතස් කුජ්ජක බරවේ දාන එක එහෙම එක වාද එක එකත බරවේ වොන්න කුජ්ජායා මේ එකල baru nuwa mikia rangala ka ko dinna wala tafat wan ku dinna dibe echi ek nutrition ni rangala echi ta me ku ja me dibe eto ema hamaken baru dan nu badala ta awon dan nawen ek kaan de ruga den baru kurumatta ka emme meche ko ska keun ta de to keun ke kya ge baru wan wage fara ek be me suwalen ek me behekum behed digen baru dan to දේක බේහකුන්න බරනවාන බේහස්සගේ බේහකි මිසක ෆස් එම්එල් සාසම්සේගේ දුවා සාසම්සේ දිගෙන බරනවාන තදත දෙන් ඒක අනේ මී බරදන් ඉතුරු කුමට්ටක එකම කුඩේ දෙතින් කමේ සමාකම් දෙන්ජේ
2: කොබත ඒකන්ත තක
3: ඒතින් එකම කී මී එක කාකුජ්ජ විද්‍යාව දෙන් නුකාකුජ්ජ විද්‍යාව තමයි දුකෝ අනේද කාකුජ්ජ විද්‍යාව තිදෙනව කාල දෙන්නේ නුත කාකුජ්ජ කේත
2: නෝදේ
3: එම කාකුජ්ජ විද්‍යාව එකම කී අවමෙන් එක් කියන්නේ එක මින්වරු නේද මින්වරු මින්වරු ඉතුරු කරු ඒක මානේ කිමිසාක මම්ම ඇහිලා මිහාර මිහාර කියා තට්ටෝ තට්ට මි අලනේ මිසායක ෆස් සමුසා හා සමුසා තා අලන මිසායක මිසා මෙන්න ෆස් සමුසා මි හෆ්තා මෙලි නේද මි හෆ්තා කුජ්ජ කනේ ෆස් සමුසා කන්‍යා හද්දාන කොට කි මියන්න හෆ්තා දෙවවානේ ෆස් සමුසා බෑනුනේ හා සමුසා වාගේ මඩමඩ ඇති ඉතුරු කරුම් දාන ඒ මින්වරු ඉතුරු කරුම් නේද දෙන්නේ මි අවමෙන් කියා කිත ෆාල්ක මේ ෆ්‍රීකවෙන්සි කිත ෆාල්තෝ මෙතේ වෙන්නේ તો මිසා තින්ගිරු කාන්දේ වඤ්ඤාම හතර රබද කොලා නොනියම එක දෙතර මෙදුන් ස්නෙක් අවමෙන් කියා නෝගරිසා හගරි හවිරසා එකඩීක ක වේ සම දෙවවානි යන්නේ කම කා ගොත තංකොල බදුමින් වල වෙස් කා හෙඳුනමස් කේ කා ගොතක දෙවවානි දෙන් තිමර කම කි මි බැලන්ස් කරු ඒක මම එක මින් හිය කාන නේද ඒකතුන් දෙවවායක එක මේ ඉවර මුහිම සමාකම් දෙවන් කියන හොක හොරිහා බාතක දෙවේතෝ බෙද මිසක ඒක කාබෝහයිඩ්‍රේට් ඉන්තෝ ප්‍රෝටීන් හොරිතෝ ෆැට්ස් හොරිතෝ විටමින්ස් හොරිතෝ බලාෆ ඒකත දෙවොන් බෙෆර වාද කි මි බය බාත බ මදුවේ මම මිසක හින්දුන දෙව ෆාන හැම එකන සීරල් කොල එමි වාදක ප්‍රෝටීන් නෙන් එක මහුගේ මිසක බාවතෙන් නෙනෝනි යා බිහෙව් වෙස්නේ මෝකොල වෙස් දැන් එහෙම මාවතික ප්‍රෝටීන් එක බෑ මදු වේත. එහෙම එක මේ නාස්තාතක බලාරුක මේ මෑගන තින් නාස්තා දැන් ආමෝතික රාජ්‍ය මේ බේරන කොනේ හින්දුනක නාස්තා මෙන්දුර රේගන දත තින්ෆල් මිකනි. එහෙනම් තින්ෆල් කාර්ක ජීහන එක මින් හියවා. හොරියා බායතක එක හිමනෙන් ජීහන. ඒක බායත මදු වෙච්චියාම දැන් මේ බෆර් වාදක මේ හින්දුනක නාස්තාගේ මේ හිතන් අරන්නේ හැම එකෙන සීලක කොම සවානේ දත එන්නේ නෝ එක හැම ඒ වෙස් සම මොහිම කඩියෙන් එහෙම එකඩි ගස් තියන හොරියා බාතක එක හිමනේ තබල දැන් හතරකක අනේ මීග මේ කුරවන කම කි බාරදන් ඉතුරු කුර වේන මෑගන එබ්බයි කි එක ෆෙට්ස් ක බා යතු එක ඔය මේ කිය තෙලුගේ බා දත ඒක මිසම මෙන්න බට මාජරින් චීස් නෝනියා ගී කල්චි දැන් ඒක වවත කි එක කුඩ කුදින්න තංකොල ගිනවම් ගිනෙන් බේනම පොඩති මෙන්න පොර හයි මී බෑස් එම එබා තංකොල ගිනකොල්දු මී හතර කමක
2: බර මුහිම වාහකතක ડોක්ටර් ඒ දෙවණීගේ තොරි හබෙලෙනි විරිමි සමාකන් දේම් වී කන්දතෝගේ වාහකත එ ෆාහ කුරවණි දෙන් දුලෙහි සිහතේ ග හොරමට්ටක ෆෑදා හොරි කාණා ಬೇಣು ಕುರುಮಕಿ ವರ ಮುಹಿಮುಖಮೆ ಅಳಗೊಂಡ್ಮೆಂಗೆ ಕೇಯಿಂ ಬುಯಿಮುಗ ಬೇಣು ಕುರ ಕುಡ ಕುಡ ಮೇವಾಯಕುಂ ವೆಸ್ ಅಳಗೊಂಡ್ಮೆಂಗೆ ಹಸಿಗಂಡಂಗ ಇತ ಫೈದಾತಕ್ಕೆ ಕುರ ನಿಶಾಮ ಕಿಹಾವರಕ ಮೇವಾ ಬೇಣು ಕುರ
1: ವರ ಮದು ಅಳಗಂಡ ಬೇಣು ಕುರ
2: ಹಿಂಗ ಅಡುವ ಹಾಲ ಅಳಗೊಂಡ್ ಮೀರೇಗೆ ಮೀ ಗೆನೆಸ್ತೆ ಮೇವಾಯಕಿ ಕು ಮೇವಾಯ್ತು ಅಳಗೊಂಡ್ಮೆಂಡ ರಹ ಮೀರು ಮೇವಾಯ್ತು ಬಲಾಲುಮಾ

0: ರಂಬುಸ್ತಾನಕಿ ಅಂಗೆಯ ಮೀರು ಫೋಣಿ ಮೇವಾಯ್ ಮೀ ಹಶಗಂಡ ಫೈದಾಹುರಿ ಕಾರಣಾಗ ಭಾವತ್ತೋಗ ತೆರೆಗ ಹಿಮಿಣೆ ವಿಟಮಿನ್ನ ಮೌದಂತಕು ಮುಸಂದೆ ಫಾವಾ ಮೇವಾಯ್ ಆ ಮುಖೋ ಮೇವಾಯ್ಗೆ ಗೊತ್ತಕ ಬೇಣು ಕುರುಮಗ ಇತರು ಫಾನ್ಯಾ ಸಾರುಪಲ್ ತಯಾರಿಕೊಗೆಂವಿಸ್ ಮೀ ಮೇವಾ ಬೇಣು ಕುರೆ ರಂಬುಸ್ತಾನುಗ ವಿಟಮಿನ್ ಸಿ ಮತಿ ಮೀ ವರ್ಕ ಹುಣ್ಣಾತಿ ಮೀ ಮೇವಾಯಾಮೆದು ಬೆಲೆವೆಣಿ ಎಂಟಿ ಆಕ್ಸಿಡೆಂಟ್ ಹಶಗಡ ಲಿಬ್ಬಾದೆ ಮಸ್ತರೆಗೆ ಗೊತ್ತುಗ ಎಂಟಿ ಆಕ್ಸಿಡೆಂಟ್ ಕಿ ಫ್ರೀ ರೆಡಿಕಲ್ ತೋಗ ಸಾಬು ಹಶಿಗಂಡುಗ ಸೆಲ್ತಕ ಲಿಬೆ ಗೆಲ್ಲುಮು ರಕ್ಕಾತಿರಿಕೊದ್ದೆ ಹೆಚ್ಚೆ ಲೇಗರ ಸೆಲ್ತಕ ಹುದು ಸೆಲ್ತಂಗು ಫೆದ್ದುಮ ಬೇಣು ವಾತಗಂಡ ಕೊಪ್ಪ ಕಾಣಾ ಇಂಗ್ ಹಶಿಗಡ ನೆಗುಮವ್ವೆಸ್ ವಿಟಮಿನ್ ಸಿ ಎಹಿ ತಿರಿವಿದೆ ಯೂನಿವರ್ಸಿಟಿ ಕೆಬಂಗ್ಸನ್ ಮಲೇಷಿಯಾ ಇಂಗ್ ಹರ್ದಾಫವ ದಿರಾಸಾಯಿಗ ಬುಣಾಗೊತು ರಂಬುಸ್ತಾನುಗ ಜರಾಸೀಮ ದಿಕೊಳ ಮಸಿಕೆ ಕುರುಮಗೆ ಬಾರು ಕುಲಿವಿಗೆಂವೆ ನತೀಜಾಗಿ ಗೊತ್ತು ಜರಾಸೀಮ್ಗೆ ಸೌಬುನ್ ಜೆಹೆ ಬದಿತಕ ದಿಕೊಳ ಮಸಿಕೆ ಕುರುಮ ಹಶಿಗಂಡ ವಣ್ಣ ಜರಾಸೀಮ್ ತಕ ಹಂಗುರಾಮಕೋ ಏನ್ ಅತ್ತಾದುಮಗ ಬಾರು ರಂಬುಸ್ತಾನುಗಾಯ್ಕುಲೆವೆ ರಂಬುಸ್ತಾನಕಿ ಹಶಿಗಂಡುಗ ಸರ್ಬಿ ವಿರುವಾದಿ ಹಾಮುಗೆ ಫಸಲ ಉಮಾಂಕೊದ್ದಿ ಈಸ್ತಶಿಗೆ ದುಳಹೊಕಂದ ಮಾಟ್ಯಾದಿ ಅದಿ ಹಕುರುಬಯ್ಯ ಬೇರಂಗ್ ಹಿಂಗುಫದ ಬಲತಕ ಲುಯಿಕಂಗೆಣಸ್ತಿನುಮಗ ಎಹಿತಿರುವಿದೆ ಮೇವಾಯ್ ಮೀ ವಿಟಮಿನ್ ಸಿ ವಿಟಮಿನ್ ಎ ಮೆಗ್ನೀಸಿಯಂ ಜಿಂಕ್ ಸೋಡಿಯಂ ಕ್ಯಾಲ್ಸಿಯಂ ಫೋಸ್ಫರಸ್ ನಿಯಸಿನ್ ದಗಂಡು ಪ್ರೋಟೀನ್ ಅದಿ ಫೈಬರ್ ಎಕುಲೆವೆ ಮೇವಾಯ್ ವಿಸ್ಮೆ ಫಹುಗೆ ದಿರಾಸಾಯಕೊಂದಕ್ಕ ಗೊತ್ತುಗ ದುವಾದಕು ಅಶಕ ದಿಹೇಕ ದೆಮೆದುಗೆ ಅದಕ ರಂಬುಸ್ತಾನ್ ಆಯ್ಲೈಂಡ್ ನಿಸ್ಬೆವಾ ಮೇವಾತಹುಗೆ ತೆರೆಗ ಹಿಮಿಣೆ ಲೈಚಿ ಅದಿ ಲೊಂಗಣ್ ಫದ ಮೇವಾ ಬೇಣು ಕುರ್ಮಕಿ ಲೇಗ ಪ್ರೆಷರ್ ದಕ್ಕೊದ್ದೆ ಕಮೆ ಮೆಂಗಣೀಸಕಿ ಹಶಿಗಂಡುಗ ಹಿಂಗ ತಫಾತು ಮಸಿಕೆ ತಫುರಿ ಹಮ ಕುರ್ಮ ಬೇಣುವಾ ಎಂಜೈಮ್ ತಂಗು ಫೆತ್ತುಮುಗ ಬೇಣು ತಿರಿ ಮಾತಾಯ್ ರಂಬುಸ್ತಾನ್ಗ ಹಕುರು ಗಿಣ ಅದತಕಂ ಇಕುಲೆವೆ ಮ್ಯಾಗಂಡುಗ ತೆಗ್ಗ ಹುಣ್ಣಣಿ ಫ್ರುಕ್ಟೋಸ್ ಅದಿ ಸುಕ್ರೋಸ್ ಮೀ ಖೆಲರಿ ಮಧುಮೇವಾಯ್ ಏಯ್ ಕ್ಯಾಗಂಡಕ ಮೇವಾಯ್ಗ ಫಸ್ತುಳಸ್ ಕಿಲೋ ಖೆಲರಿ ಥೈಲ್ಯಾಂಡ್ಗ ಚಿಯಂಗ್ಮಾ ಯೂನಿವರ್ಸಿಟಿ ಇಂಕುರಿ ದಿರಾಸಾ ಇಂಗುಣಗೊತುಗ ರಂಬುಸ್ತಾನುಗ ಗಸ್ಗಹ ಗಿಹಿನ್ ಲಿಬೆ ಎಂಟಿ ಆಕ್ಸಿಡೆಂಟ್ ಕಮಗವ ಫ್ಲೇವೋನಾಯ್ಡ್ ಹುರೆ ಮೀ ಹಶಿಗಂಡುಗ ಸರ್ಬಿ ಮಿಂವರ್ ದಕ್ಕೊದ್ದಿ ದುಳೆಯ ಕ್ಯಾನ್ಸರ್ ಆದಿಕೊಳ್ಳ ಮಸಿಕ್ಕಿ ಕೊದ್ದೆ ಹೆಚ್ಚೆ ರಂಬುಸ್ತಾನುಗ ದಗಂಡು ಎಸೆಕೊಲೆವೆ ದಗಂಡಕಿ ಹಶಿಗಂಡುಗ ಬ್ಯಾತಕ ಆಕ್ಸಿಜನ್ ಫೋರ್ ಕೊದ್ದಿ ಲೇ ಮಧುವುಮು ದಿಮಾವ ಬೋಬುರು ಫದ ಕಂದತಕುನ್ ದುರುಕೊದ್ದೆ ಮಾತಾಯ್ ರಂಬುಸ್ತಾನುಗ ವಿಟಮಿನ್ ಸಿ ವರಗ್ಗಿಣ ಹುರೆ ಮೀಗ ಸಬಬು ಕಶಿತಕ ದೈತ ವರ್ಗದ ಕೊದ್ದೆ ದಿಫಾಯಿ ಬಾರು ವರ್ಗದ ಕೊದ್ದೆ ಹಮ ಅಥೆ ದುಲಿ ಫಶದತ ವರ್ಗದ ಕೊದ್ದೆ ಫ್ರೀ ರೆಡಿಕಲ್ ತಕು ಸೇಲ್ತಕಲ್ಲಿ ಬೇಗೆಲ್ಲು ಕೊಡುಕುರೆ ಅಲ್ಲಿ ಕ್ಯಾನ್ಸರು ಹಿಮಾಯ ಕುರೆ ಅರಿದಫುಸ್ ರೋಗಾಫದ ತಫಾತ್ ಬಲ್ ತಕು ದುರ್ಗೊದ್ದೆ ಫಾರುಗಂಡು ಅಭಾ ಫಸೆಯವೆ ದಗಂಡು ಹಶಿಗಂಡ ನಿಗುಮ ಮಗ್ ಫೈ ಕುರೆ ವೈರಸ್ ತಕ ದೆಕೊಳ ಮಸಿಕ್ಕಿ ಕುರುಮುಗೆ ಬಾರು ಹುರೆ ಹಶಿಗಂಡುಗೆ ಸೆಲ್ತ ದುಳಹೆವ ಕಮ್ಮತಿ ದೇಮೆ ಹೆಟ್ಟುಮ ಎಹಿ ತೆರೆವಿದೆ ದರಿಫಣಿತ ದುಳಹೆವ ಕಮ್ಮತಿ ಹುರುಮ ಎಹಿ ತೆರೆವಿದೆ ಕುದಿ ಲೇ ಹೊಳಿತಕ ಲೇ ನಾರುತ ದುಳಹೆವ ಕಮ್ಮತಿ ದೇಮೆ ಹೆಟ್ಟುಮ ಎಹಿ ತೆರೆವಿದೆ ಅದಿ ಮೀಗೆ ಇತುರು ಅಗಫಾರುನ್ ರಕ್ಕ ತಿರುಗೊದ್ದೆ ಮಲೇಷಿಯಾ ಅದಿ ಇಂಡೋನೇಷ್ಯಾ ಫದ ಗೌಮತೌಗ ಹಕುರು ಬಯ್ಯ ಲೇಮಚ್ಚ ದಿಯು ಫದ ಬಲ್ತಕ ಜಮಾಂತಕ್ಕೆ ಬಂದೆ ರಂಬುಸ್ತಾನ್ ಬೇಣುಕೊಗ್ಗೆ ಫರುವ ಕುಫವೆ
1: ದೆಮ್ಮೆ ಅಳಗಮ್ಮೆ ಮೇ ಬಲಾಲಿ ವರಂ ಅಂಗಯಂ ಮೀರು ಮೇವಾಯ್ ಕಮವ್ವ ರಂಬುಸ್ತಾನ ಲಿಬೆ ಫ್ಯಾದಾ ತಕ ಗುಳೆಗುತು ಮುಷೇಳಿ ಮೂಸಾ ರಶ್ವಾಣ್ ನಯಿಂ ಅಳಗಮ್ಮೆ ಮೇ ಮೌಲುಮತ್ ನೆಗಿ ಡಾಕ್ಟರ್ ಅಬ್ದುಲ್ ಅಜೀಜ್ ಹಮೀದ್ ಗೆ ಸಿಹತ್ ಲೊಗು ಶಾಮ ಕಿಹಾ ಮೀರು ಮೇವಾಯ್ತು
2: ರಂಬುಸ್ತಾನ್ ವರ ಮೇರು
1: ವರ ಮೀರುದು ವಾಣೆ ಪ್ರೋಗ್ರಾಮ್ ನಿಮ್ಮ ಅಲ್ಲ ಫದೆ ಮಿ ಹುಮ್ಮೆಗೆ ಕಾ ಡಾಕ್ಟರ್ ಇಸ್ಕು ವ್ಯಾಗಂದ ವಾಣಿ ಡಾಕ್ಟರ್ ಕುಡ ಕುದಿಂ ಕಿಹಾ ಗಯಾವ ಮೇವಾಯ್ತು ಮಿ
3: ರಂಬುಸ್ತಾನ್ ಅವಳದ್ದು ಭಾಗವಾಗುತ್ತೆ ವಿದ್ಯಾಮ ರಾಜ್ಯಗ ಯಾ ಆಮೋಚನೂ ಕಣ ಆಯ್ತು ತಂಕೊಳ್ಳೆ ಮದುವೆ ಚಿಕ್ಕನ್ ಅವಳ ಕಿವಿ ಮಲೇಷ್ಯಾಗ ಮಲೇಷ್ಯಾಗ ಅವ್ರಿಗೆ ಆಮೋಚೆ ಮೀ ಅವನ ಏನಕ್ಕ ಗೌಮ ತಗ ರಂಬೂತ್ ಮಾನಕ್ಕೆ ಇಸ್ತರಿ
1: ಮಲೇಷ್ಯಾ
3: ನಮ್ಮಿಯನ್ನು ಆಯ್ತು ಇಂಡೋನೇಷ್ಯಾ ಮಲೇಷ್ಯಾಗ ಅವರ ಗಿನವಾನ್ ಕುದಿನವರ್ಗಿನ ಕಾಣ ಆಯ್ತು ಈಗ ಕುದಿನವರ ಮಜಾ ಸಿಚಿತ್ತ ಯಾಕೆ ನುಳ್ಳ ಗೊತ್ತ ಕಾಯ್ಚಿಂಗೆ ರಾಜ್ ಮೀ ಇದೆ ಮಾಮತೆಗೆ ಇದೆ ಮೀಗೆ ಫಾಯ್ದಾಗ ಇದನ್ನು ಹಿಂಗ ವಿಟಮಿನ್ ಸಿ ಯಾ ಎ ಯಾ ಜಿಂಕಾ ಮೀ ಇವರ ಮೀ ಮುಚ್ಚಿಕೆ ಮೀಗ ಇದೆ ಮೀಗ ಅವನ ಇವನಿ ಕ ಮೀ ಮೇವಾಯ ಬದಾರುಗ ಮೀಗ ಸಮಾಧ ಕಂದ ಕಮಕಿ ವಕಿ ಮೇವಾಯಕ ಶೆಣ್ಣು ಕಣ್ಣೆಗೆ ಕ ಮೀ ಹುರಿಯ ಮೇವಕ್ಕೆ ಮಸ್ ಗಿನ ಅನ್ನ ಮೀಗ ಎಮ್ಮೆ ಮುಮ್ಮೆ ಕಮಕಿ ತಫಾತು ಮೇವಾತಕ್ಕೆ ಕುದಿನ್ನ ಕಾಂದಸ್ಕೊದ್ದಿರು ತಫಾತ್ ಮೇವಾತಕ್ಕೆ ಅದಿಹಾಸ ಗೊತ್ತಿಗ ಮೀ ರಾಜ್ಯ ಲಿಬೇಚಿ ಹಿಂಗದ ajin dibeci enne wada ke rambusthan musmen noni yak rambusthan de den golen je eto de me ami kudin adiasa mi rajya ke me bagote ki yawan hi nagam me swal kol di ma ma gina far gida kudin bunani ekudin beena man strawberry blueberry den comes berry noni yak wage laichi rajye rajye go fade hadda chse no ekie
1: den me bagote ki bodak balam bi algum nge rajye diben hun rajye ga dibe hi bimu liben hunna
3: me wa kaante vete den fasiye swal ka omenna mesal ka ගේගා දි හදදි ාමද ගෙන ම ගේ බේනක කමි කල් ක න න්න
1: ක් ික් ර ගෙන ස්වාල් කරේගේ ප්‍රග්‍රම නිමල ගත ෙහු හේතිවේ ස්වාල්තක වෙස් ජවබ දෙෙන්වන්න තදෙත්තු
2: දෙම් බෙලුන්තෙරක බාහ අලුමන්ගේ දරිෆුලක නවා හරුගේ කුද්ජකේ එකම් දොන්කයෝ අරියෙන් එබ කාලයෝ කියහවර කම තමිමනි දොන්කයෝලක කිය හාද ලිබේච්ච තො ගොඩකු දෙන්න
3: අර ාදවාචකම වාදක එක මාගෙන කඥාස්කමකු බරන් කමරු ගොස්සාන්කන්න නිසාක මේ දොන්කෙල ගුණ පොටේෂන් ගෙනනච්චගේ ඇත එම එම තුත්වය මවු වසේ දිමානු දානකමකු බයියෙන් ඉතුරු බයිජෙන් හුන්ඩ කමඥාම ගොත දිනු නගලනවා
2: දැන් ෆනර මහුගේ කුද්ජකම් මස්තලු දෙවෙනතෝ
3: ආදය
2: දැන් බෙලුන්තෙරයෝක එබ සුවල් කරේ හතර හරුගේ දරිෆුඩු එවස් වරක මි මේවයි නුකයේ එකම් රොට්ටා ගරුදිය කාලෙච්චිස් කයේ
3: එහෙම මේවායි කාම්බුනේ කොම්මස් කාල ගවාජ හදා දන්නවා මේවා කාංග බජිය කොම්මස් ෆශාර ගනවන කන්නගේ තිම්බාක ෆෙබ්බන හතර බාක ෆෙබ්බන ෆෙෂියස් මම්ම අරබ්බා දේවත ඇත්ත
2: දැන් දෙයහරුගේ දරිෆුලා කෝස්ට් දඩු ගමි හොන කෝස්ට් මිල්ක් දිනමකි
3: මසැන
2: මසැන
1: ඒ ටික්ටොක් පෑවරින් කොෆෝරි සුවල්ද දෙත අදල්ගන් මේ මෙගඩිග කුරිය මිගෙන්දනි දුලේ හෝ තුලේ හෝ ප්‍රෝග්‍රෑම් ගා වාහක දක්ම මිදනි කුඩකු දින්නම් ආමුගතෙග්ග දෙහි ආමුගතෙග්ග දිමාවාසි හි මසල්තක අගුලේ ගොත මි ප්‍රෝග්‍රෑම් ගා මෞලුමාත් එවම මුගෙන්දවනි කුඩකු දින්ග බලතෝගේ ખાસ ડોક્ટર અહમદ ફૈસલ තිබේ ෆ්ලුන්ගේ සුවල්තක වෙස් තින් මිහාර දෙන් ප්‍රෝග්‍රෑම් නියුමකන් අන්නාති වෙදෙන් මෑගඩු ගොතෙග්ග කොබත අල්ගන් මෙන්ගේ බෙලෙනි වෙරින්න ડોક્ટર දෙවාණි නසිහත කිනුන මිරෂාද කී වරක් කම්බොඩුවේ වරක් ගින බෙලෙනි වෙරි මේ තුත්තුිරු නුකාතිවේ බරුදන් ඉතුරු නොවාතිවේ මේ වරක් කම්බොඩුවා කමෙ බරුදන් ඉතුරු කුරුම වෙස් එබොරි සුවල් දෙත්තෝ කුර විදානි කන්දතා කී කොබතෝ වෙස් කොබත නිමාල් මුතුන් ෆාහකොල්ල වාණි නුනම දෙවාණි ඉරෂාද කී බෙලෙනි
3: වෙරි ආයෝනි මේ එම්එක් තුත්තුිරු සිනස කරාල කියෝම ආගල ඉච්චි කියෝම සමාක දෙමි ආවා කන්නගේ ගිනෆර අමන ෆෙන්නනි මිදෙන්නවි මේ බරුදන් අනේ මේ එක බේනම අවරන් මත් නොවියස් හම රගල මින්වරෙක් ගින ෆරම් ගිනපු දෙන් තිබේනේ දෙන් එහෙම මේ වකි එච්චද වකි බේහෙත් දීගෙන එහෙම බරුදන් මත් කුරුන් ඒ කී රගල කොතෙන් නොකරන්නේ දෙන් එන්නව සබයි ෆර මේ බැංගෙච්චි මදුවකම වඤ්ඤා විදාන මිසක බේස් දැන් මිසක දකුණු මදු වඤ්ඤා දකුණු බේස් දැන් ජීදාන විටමින් ඩී මදු වඤ්ඤා විටමින් ඩී බේස් දැන් ජීදාන දෙන් නොන්නේ බයික විටමින් මදු වඤ්ඤා ඒ බේස් දැන් ජීදාන විටමින් සී බේස් දැන් ජීදාන එම ගොත බයික් ඒ බෙලේ බාත බලාප ඒ දබ්බන් කම නම් ඒ ගොත දිනු මාසේ නොකන්නේ එහෙනම් නියහම ආම ගොතෙක්ග මී ඒකී ඒකී බාතන් හිමනාගේ කාන්තිනීම යාද කවිය රාලවා
1: අද මෙහි සබම් ෆිෂින් අල්ගොරිතම් ප්‍රෝග්‍රෑම නෙමු මෙගෙන ඉංගෙත ප්‍රෝග්‍රෑම් ගල්ගන් මේ වාහක දෙකි කුඩකු දින්නම් ආම ගොතෙක්ග දිමා වාසි හි මසල්තක අගුලේ ගොත මෞලමා තෙවි ડોક્ટર අහමද් ෆයිසල් ડોક્ટર කී ආයිජේමිස් කුඩකු දින්ග බලතෝගේ ખાસ ડોક્ટર ફરપુડા શુક્રિયા වරන් කිර වර අගුරු මෞලමා තක අල්ගොන් මිගේ බෙලෙනි වෙරින මම මෑන පපෑන ති දෙවි ඉංගෙත කෑර මුස්තක්බල ගණිකාවස් මිපද මෞලෝක කී ගපද්දල වාණික මං උම්මේද කරන්නේ ඉංගෙත program ufaddafwani mosa rashwan naim program husheli algon nafiza
2: adi algon maryam shahama
1: irad kurvia anna haftaga wes misis lag mulin a program kai kiga badal kullani hamaga shahama badal kullani emi ayandrina warang ufaveri war baajveri rekhang ide assalamu alaikum

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාට ඒ සුවරුගෙ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නට
1: සාලිහන්ගේ පකීචා.